ආයුබෝවන් ලංකන් ෆියෂන් හි තවත් සංස්කරණයකට අද මම ඔබව සාදරයෙන් පිළිගන්නවා. මම පෑම් රාජපක්ෂ ඔන ලයිව් 90.5. ලංකන් ෆියෂන් කියන්නේ ඉතින් අපේ සුන්දර රට වන ශ්‍රී ලංකාව ඉතිහාසයේ මතක මාවත සිහිපත් කර ගමන් කරන ස්ථානයක්. පැරණි කාලයේ වගේම නූතන කාලේ සංගීත බයිලා අමතක නොවන ගීත අහන්න පුළුවන් එකම තැන මෙතනයි ලංකන් ෆියෂන් ඔන ලයිව් 90.5. අද දවසේ කොහොමත් මේක ට්‍රිබියුට් ෂෝ එකක්. අවාසනාවකට වගේ ඊයේ උදෑසන අපට අහිමි වුණා ප්‍රවීණ ගී ගායිකාවක් සහ ජනප්‍රිය සංගීතඥයෙක් වූ වන මරියසෙල් ගුණතිලක. ශ්‍රී ලාංකික පොප් කර්මාන්තයේ වඩාත්ම ඉල්ලුමක් ඇති කාන්තා ගායිකාවක් වූ මරියසෙල් ගුණතිලක දශක තුනකට වැඩි කාලයක් සංගීත ක්ෂේත්‍රයේ සේවය කළ රොක්, පොප්, බැලඩ් ගායිකාවක් සහ සංගීතඥවරියෙක්. ඊයේ උදෑසන ජූලි 10 වෙනිදා ලංකාවේ කළුබෝවිල ඉස්පිරිතාලදී ගීලව නිහඬ කරමින් ජීවන ගීතය නිම කර තියෙනවා. බැලඩ්ස් රජන ලෙස හැඳින්වුණු ඇය දක්ෂ ගිටාරවාදිකාවක් ද වූ අතර මහජනතාව විසින් ඇයට පිරිනමන ලද ආදරණීය පදවිය තමයි කැන්ඩි ලමිසේ. ළමාවියේදී ඇගේ මිහිරි හා ප්‍රීතිමත් කටහඬ මරි ඔස්මන් සහ කැරන් කාපෙන්ට වැනි අය සමග සංසන්දනය කළ තියෙනවා. සිංහල, ඉංග්‍රීසි, හින්දි හෝ දෙමළ යන භාෂාවලින් ඉතා විනයකින් යුතුව සිංහල බැලඩ් ගායනා කිරීමෙන් හොඳ බටහිර ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කරගත් ගායිකාවක් මරියසෙල්. 1977 ඉඳලා 1980 අතර කාලය තුළ ඇය EP 6ක්, CD album 6ක්, කැසට් පටි 40ක් නිකුත් කරලා තියෙනවා. එවයින් තින් සමහරක් නොනවතින සාද ප්‍රභේදයට අත් වෙලා තියෙනවා. යොවුන් සිහින ලෝකයේ වනදෙම් ඉදි මුල් කාලයේදී මරියසෙල් ඉපදිලා තියෙන්නේ ජූනි 11 වෙනිදා 1961 නුගේගොඩ. තාත්තා රාජා විජේබන්දු ගුණතිලක, එක් සහෝදරයක් ඉන්න ඔස්ට්‍රේලියාවේ නුගේගොඩ ශාන්ත ජෝසෆ් කන්‍යාරාමයට තමයි ගියේ ගෙන ගන්න. සංගීත දිවි ආරම්භ කළේ වයස අවුරුදු 7 දී 1968. ඇගේ පියා රාජා විජේබන්දු ගුණතිලකගේ උනන්දු කිරීම නිසා වයස අවුරුදු 3 සිට නිවාස සාදවලදී මරියසෙල් ගායනා කිරීමට පටන් ගත්තා. අහම්බෙන් වගේ ඉතින් ග්‍රැමෆෝන් සංගීතය කෙරෙහි හිත ඇදී ගියා. ළමා වියේදී අය යුගයේ ජනප්‍රිය ගීතවන උඩරට මැණිකේ, හායි හුයි බබියාචික බයිසිකලේ වැනි ඉංග්‍රීසි අනුවාදනයට සවන් දීමෙන් ආස්වාදයක් ලැබූ අතර එරික් බැචෝගේ බයිලා වලට තමයි ගොඩක් හිත ගියේ. ඇයට නින්ද යාමට අවශ්‍ය වුවද රෑවනතුරු ගුවන්විදුලියට සවන් දීමට ඇගේ දෙමව්පියන් බල කරලා තියෙනවා. ඇගේ ස්ථානයට නිතර පැමිණෙන අමුත්තක් වූයේ ලෙනාඩ් වීරසිංහ, සංගීතඥ සොහාන්ගේ පියා. ඔහු මෙම කුඩා දැරියට හවායි ගිටාරයේ පළමු ස්වර උගන්වලා තියෙනවා. පස්සැවිරිදි මරියසෙල් මෙම ගිටාරය සමඟ කුම්බායා සහ එබනි ආයිස් ගායනා කිරීමට පුරුදු වෙලා හිටිය. ඒ වගේම ඇය ප්‍රසිද්ධ එරංග ප්‍රියංග සංයෝජනයේ එරංග කියන්නේ ලෙනා ගෙදියනේ යටතේ සුසංයෝගය, එහෙම නැත්තං හාමනි කරන්න ඉගෙන ගත්තා. සංගීතය පිළිබඳ ඇගේ දැනුම පුළුල් කරමින් මරියසෙල් අවුරුදු 7ක් වයස වෙන විට ස්පැනිෂ් ගිටාරය පිළිබඳ උපාධියක් ලබා ගත්තා. අතර අභාව ප්‍රාප්ත වින්ස්ටන් ජයවර්ධනගේ යටතේ සම්භාව්‍ය ක්ලාසිකල් ගිටාරකත් හැදෑරුවා. පසුව ඇය එම කුඩා වයසේදීම ඩ්‍රම්ස් ඇන් කීබෝඩ්ස් වාදනය කරන්න උනන්දුවක් පෙන්නුවා. ඊට පස්සේ ඉස්කෝලේදී චිල්ඩ්‍රන්ස් ක්වයර් ළමා ගායනා කණ්ඩායම මැරියසල් තමයි මෙහෙව්වේ. බොහෝ වෙලාවට පාසලේ ප්‍රන්තියේ නිදහස් කාල සීමාන් ෆ්‍රී පීරියඩ්ස් ගෝෂාකාරී ලෙස අවසන් වුණේ මරියසෙල් ඇගේ යෙහිලියන් සමග ගී ගායන නිසා. මේගොල්ලන් සිංදු ප්‍රැක්ටිස් කරා. ඇගේ ගුරුවරුන්ට බොහෝ වෙලාවට මේ ගැන ඇයට අනතුරු අඟවන්න සිද්ධ වුණා. මේ දක්ෂතා තිබියදීත් ඇට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සත්කාරකත්වය දරන ඉලාස්ටෝ ටැලන්ට් කම්පිටිෂන් එකේ ස්ථානයක් හිමි කරගන්නට බැරි වුණා. ඒත් මරියසෙල් මෙම පසුබෑමෙන් නොසැලී ඔබ්සර්වර් ටැලන්ට් සර්ච් ජූනියර් අංශයට 1970 වයස අවුරුදු 10ක දරුවෙකු ලෙස ඇතුළත් වුණා. ඒ කාලේ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත සිරස්තලයක් පත් කළා. ඇයට විශාල කටහඬක් සහ ගිටාරයක් ඇති කුඩා දැරියක් වශයෙන් ද ලිටල් ගර්ල් විත් ද බිග් වොයිස් ඇන්ඩ් ගිටාර් හයර් දෑන් හර්. මෙම පුවත්පත අනාවැකිය පළ කළේ ඇය ජයග්‍රාහකයක් වන සලකුණු ඇති බවයි. ඒ වගේම ඇය එය කළා. ඒ සමගම ඇයට ඇය ගෙදර දොරේ නමක් බවට පත් වුණා. මේ මගින්
මරියසෙල් නව යෝන්වියට පෙර තරුණ සංගීත ශිල්පීන්ගේ ජූනියර් රිදමියස් නම් කණ්ඩායමට සම්බන්ධ වුණ හැකි වුණා. ජූනියර් රිදමියස් ප්‍රසිද්ධියට පත් කරන්නත් රේඩියෝ සිලාන් උනන්දු වුණා. රේඩියෝ සිලාන් කියන්නේ ඒ කාලේ දකුණු ආසියාවේ පැරණිතම ගුවන් විදුලි මධ්‍යස්ථානය. ඉතින් රේඩියෝ සිලාන් වල සින්දු ප්ලේ කරනවා නම් ඒවා ප්‍රසිද්ධ වෙන එක ආයි නියතයි. ජූනියර් රිදමියස් මරියසෙල් එක්ක මේ තැනට පත් වුණා. ඊට පස්සේ ආයට මේ ප්‍රසිද්ධත්වය නිසාම ද එමරෝල් සහ මිඩ් නයිට් මිස්ට් වැනි සංගීත කණ්ඩායම් සංගම සම්මිධානයට පත්වීමට ධාර්යයක් ලබා දුන්නා. 1977 තමයි මැරිසෙල්ගේ වසර. කැන්ඩිලා මිස්සි පටිගත කිරීම ඇගේ වෘත්තීය ජීවිතයේ හැරවුම් ලක්ෂණයක්. 1999 මැරිසෙල්ට ඒ කාලේ ගීතය ක්ෂණිකව ජයප්‍රිය වුණා විතරක් නෙමෙයි, මැරිසෙල්ව එම්ම නමින්ම ප්‍රසිද්ධ වුණා. ලංකාවේ විතරක් නෙමෙයි, නේපාලයේ, ලෝකෙ හැම තැනම මේවා මේ සින්දු ප්‍රසිද්ධ වුණා. මැරිසෙල් එක පාරක් නේපාලයට ඇතුළු ගියා. The Oberoi Hotel සින්දු කියන්න කැන්ඩි ලමිසේ ප්‍රසිද්ධ කරන්න. කමිං අප්, ඩිංගිසි ඩිංගාරේ, ගැයුගී, මේ මරිසෙල්ගේ බොහොම ප්‍රසිද්ධ ගීතය. ඒ වගේම අන්තිමට සිහින නැලු මල් පොකුණ පුරා, මේ සින්දුව තමයි මරිසෙල් යගේ පුතාට ගැයූ ගීතය. When we come back, more from Lankan Fusion, the tribute show to Mariasel Gunatilaka. You're with On a Live 90.5 on Lankan Fusion with Pammy Rajapaksa.

0: Alive 90.5.
1: The Hills to Hawkesbury Community Newspaper is a family-owned and operated free community magazine. 10,000 copies are printed every fortnight and delivered to 75 different locations across the Hills and Hawkesbury areas. If you're unable to pick up a printed copy, there is free online access at hillstohawkesbury.com.au plus the newspaper's social media sites. The Hills to Hawkesbury team's aim is to inform, involve and inspire, which is why partnering with Alive 90.5 makes perfect sense. Station sponsor.
2: Looking for a fresh approach to real estate? At Bookfitch Estate Agency, we put people first, making the process smooth and stress-free. Whether it's selling your home, managing your investment, or finding your next move, we're here for you. Discover how property should feel professional, personal, and tailored to you. Visit us online at bookfitchestateagency.com.au or follow us on socials today.
3: Station sponsor.
0: The Hills, Parramatta and Cumberland.
4: Alive 90.5.
0: Alive 90.5.
5: Lung Confusion with Pammy.
0: Now on Alive 90.5 FM.
6: Welcome back to Lung Confusion. I'm Pam Rajapaksa on Alive 90.5. Other Appi Maria Sel Gunatilaka Apita Iye Ahimi Vuna Pohuma Prasidh Gai Kavak. වෙනුවෙන් උපහාර එඩිෂන් එකක් අද තියෙන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලා බැලුවා මරියසෙල්ගේ ළමා කාලය ගැන, කොහොමද මරියසෙල් මේ සංගීතයට ඇබ්බැහි වුණේ කියලා. ඒ අතරතුර මරියසෙල් අනතුරකට ලක් වුණා. 1977 කැන්ඩි ලමිසි ආපු වසරේම ඇයි නුවර එළියේදී මාරාන්තික අනතුරකට මුහුණ දුන්නා. එහිදී ඇගේ කොඳුග ඇට පෙළට, කියන්නේ ස්පයින් එකට, කරපටි අස්තියට, ඒ කියන්නේ කොලබෝන් එකට බරපතල තුවාලු වුණා. ඒ වගේම ෆ්‍රැක්චර්ඩ් හර් රිබ්ස්, ෂෝල්ඩර් ඇන්ඩ් ෆෝර්හෙඩ්, ඇගේ ඉල කැට, උරහිස, නාලල ඔක්කොම කැඩලා ගියා. වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ මරියසෙල් නැවත කිසි දිනක සිඳු කිරීමට බැරි වෙන බව. මොකද එයාගේ වර්ට් බ්‍රේක්, කියන්නේ කශේරුකාවට විශාල හානියක් සිදු වෙලා තියෙන බව ඒගොල්ලන් කිව්වා. ඒ වුණාට ඒ කාලේ ඇගේ ආදරණීය පන්තියේ මිතුරෙක් හිටියා ක්‍රිස්ටින් නඩරාජා කියලා. ක්‍රිස්ටින්ගේ උපකාරයෙන් දෙවියන් වහන්සේ කෙරෙහි ඇය තුළ තිබූ විශ්වාසය සහ ඒ ප්‍රජා යාඥාව නිසා ඇයම අඳුරු කාල පරිච්ඡේදයෙන් මිදුණ බව මරියසෙල් පසු දවසක පැවසුවා. රෝහලෙන් පිටව ගිය මරියසෙල් බයිලා රජිවු, ක්ලරන්ස් විජේවර්ධන, එම් එස් ෆර්නාන්ඩෝ, ස්ටැන්ලි පීරිස්, අජන්ත රණසිංහ, එතකොට චන්ද්‍ර ෆොන්සේකා, ඒ වගේම ජිප්සීසි සුනිල් පියාල් වැනි ජනප්‍රවාද උපකාරක දෑත් ලබා ගන්නට වරප්‍රසාද තිබුණා. 1977 පස්සේ ඇගේ සංගීත ගමනේදී ක්ලරන්ස් මරියසෙල් සඳහා හොඳම ජනප්‍රිය ගීත රචනා කරන්නට දායක වුණා. ක්ලරන්ස් මරියසෙල්ගේ තිබුණ දැවන්ත සංගීත කුසලතා දැනගෙන හිටියා. ඒ අතර ඒ ගායනාව හැකියාව සහ ප්‍රවීණතාවය දුටුවා. ක්ලරන්සු අනෙක් අයගේ රචනා ඇයට සංගීත ලෝලීන ආකර්ෂණය කරගන්න වෙනස් ශෛලියක් හා ගායනයක් ලබා දුන්න. ක්ලරන්ස් බොහොම ප්‍රධානත්වයෙන් මේ ගැන කටයුතු කළා. ඒ අතර අජන්තා මරන්තුංග සිහින නෙළුම් මල් ගීතය අපි දැන් ඉස්සෙල්ලා සවන් දුන්නා මරියසෙල්ලයාගේ පුතාට. එංගලන්තේ ඒ කාලේ හිටියේ ඉගෙනගීම ලබමින් ටෙෂාන් ඒ කැප කරේ ඒ සින්දුව. අපි දැන් අහලා බලමු බයිලා තව ටිකක් පොඩ්ඩක් ෆාස් පේස් එකේ සින්දු දෙකක්. ලපටි කුරුම්බා, ඒ වගේම ජේ සුනේ ලෝතලේ, මේ මරියසෙල්ට ආපහු බෝන ගේන් ක්‍රිස්ටියන් කියන තත්ත්වයට යන්න තන හම්බුණ නිසා මරියසෙල් ගොඩාක් ආගමට ලැබිව කටයුතු කරා. ජේසුනේලෝ තලේ ඒ වගේ කාලෙක ආපු සින්දුවක්. When we come back more about Mariasel Gunathilaka on Alive 90.5 on Lung Confusion.

0: Alive 90.5.
1: Transform your home with Hartwood Floors. Proudly family-owned for over 30 years. From solid timber, parquetry, laminate and hybrid flooring to expert resanding and polishing. Discover premium plantation shutters and blinds. Visit our Seven Hills showroom today and experience quality craftsmanship with personalised customer care. Hartwood Floors, where tradition meets innovation and every detail matters. Visit us at www.heartwoodfloors.com.au. Station sponsor.
2: Influenza. ඔබේ වාර්ෂික උණ එන්නත බරපතල රෝගාබාධ වලින් හොඳම ආරක්ෂාව ලබා දෙයි. අදම ඔබේ වෛද්‍යවරයාගෙන් හෝ ෆාමසියෙන් ඔබේ උණ එන්නත වෙන් කරවා ගන්න. healthdirect.gov.au/nsw/fluvaccine වෙත පිවිසෙන්න.
3: Bienvenidos a la Hora Latina con su anfitrión, Ansley, en Alive 90.5 FM, donde el sentimiento latino nunca se detiene. Todos los sábados, tu Hora Latina te trae la mejor salsa, bachata, reggaetón, merengue, salsa y samba. ¿Quieres pasar un buen rato? Sintonízanos. Te lo dice un lingüe desde Australia, tu cubano.
4: Wexpo runs Western Sydney premium events and expos that bring together business leaders, community organisations and innovators to connect, learn and grow. Held at venues across the region, our events include exhibitor opportunities, expert panels, workshops and networking opportunities designed to spark ideas and build success. For all upcoming Wexpo events, visit wexpo.com.au. Wexpo is backed by the region's leading media organisation, Community Broadcast Network, with 5 newspapers published across Western Sydney. Station sponsor.
5: Thanks for listening to Alive 90.5. If you enjoy the service Alive provides to the community, then why not become a member of the station today? Head across to our website, alive905.com.au, scroll down the page and click on the general volunteering link to download a membership application. Become a voice of the community with Alive 90.5.
6: Something's changed with Mum lately. You're not sure what to do. She wants to stay home. She can, with the right support. We're a small, dedicated home care team. Nursing, personal care, overnight stays, post-hospital care. We can usually be there within the week. One call, no pressure. We'll work out her needs together. Call Santa Clara on 02-811-8121. That's 02-811-8121. Santa Clara Home Care, care that feels like family. Station sponsor.
0: Alive 90.5.
7: Lung Confusion with Pammy.
8: Now on Alive 90.5 FM.
2: Lung Confusion මගින් අදත් මාහා එක්වීම ගැන ඔබ සැමට බොහොම ස්තුතියි. ඉතින් ඊළඟ වතාවෙත් ඊළඟ සුමානෙත් එනතුරු ඔබ සැමට මම සුබ සතියක් පවතනවා. ඒ අතරතුර අද මේ අපෙන් නැතිව ගිය ලංකාවේ බොහොම ප්‍රවීණ සංගීතඥයෙක් වන මරියසෙල් ගුණතිලක ගැන මම සකස් වූ උපහාර මේ සකස්කරණයට සමන් දුන්න ඔබ සැමට බොහොම ස්තුතියි. මරියසෙල් මිය යන විට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි බවට ආරංචි. ඇය ඇතුළත් කිරීමට හේතුව මම දන්නේ නැහැ. මං හිතන්නේ ඒක අනවුන්ස් කළත් නැහැ. ඒත් මරියසෙල්ගේ නික්ම යාම ලංකා සංගීතයට බලපාන තරම කියා නොම කළ හැකි. ඒ මధుර හඬ අපේ මතකයන් සුල සදහටම ජීවමාන වෙනවා. ගීතෙන් හදවත් ස්පර්ශ කළ ඔබගේ මතකයේ සදා අමරණීයයි මරියසෙල් ගුණතිලක. ඒ ඔබ තබාගිය නොමැකෙන මතක සලකුණු වෙනුවෙන් ලංකන් ෆියුෂන්හි ප්‍රණාමය මෙතන මම පළ කරනවා. ඔබ අදහන ආගමක් මත ඔබට නිවන් සුව ලැබේවා, මොක්සුව ලැබේවා. ඉතින් ඊළඟ සමානෙත් ලංකන් ෆියුෂන් මගින් හමු වෙනතුරු One Day at a Time මේ මරියසෙල් ඉංග්‍රීසියෙන් ගායනා කරපු සින්දුවක්. මේක එයාගේ අර ආගම ගැන බැඳිලා ගිය ඒ භක්තිය වෙනුවෙන් කරපු සින්දුවක්. Followed by Candy Lamisi ඉතින් අපි හැමෝම දන්වල් මරියසෙල්ගේ ප්‍රධානම ගීතය, මරියසෙල්ව පොපියුලර් කරපු ප්‍රධානම ගීතය. ආයෙත් ලබන සතියේ හමු වෙනකන් ඔබ සැමට Subhasatiyak Ayubowan Vasanawa.
0: Now on Alive 90.5 FM.